Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Stimmen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velavaritam Daval Ekapasu Vinadi Obame Samandani Germany City Gunatekuna Lanka Radio Single Word Satanata. Obata Pulwang Apata Samandana DAB Nava Taksane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi. Jaya Satuta Vasana Samaga Tavat Lassana Davasaka Asiri Patana Mama Ranjan Dharmaratna. Unser Hotline 0615187000. 0615187000. අපේ හොට්ලයින් එක මතක් කරන්නම් 0661 517 03 0661 517 03. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය වාසනාවන්ත දවසකට ආශිර්වාද

0: லதா வால்புலகன நந்தமாலினி தெக்கு அதாஸ்.
1: ඇත්තටම මන්නම් ලතාක්කට හරියට ගෞරව කරන කෙනෙක් මම. මං එතුමියව දැක්ක තැන අත් දෙක එකතු කරලා එතුමියට මම වඳිනවා. මේ මොකද මං හිතන්නේ අපිට මේ පාර හැදුවේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි අපිට පූර්වාදර්ශය සැපයුවේ මේ මේ ගීත ලෝකෙට. ලතාක්කා කියන්නේ ඇත්තටම පුදුම කටහඬක පෞරුෂයක් තිබුණු එයාටම අනන්‍ය වෙච්ච කටහඬක් තමයි තිබුණේ. මේ ගීත ගුණ ඇහුවාමයි එයාගේ තියෙන හැඩතලේ බැලුවාම මෙහෙම පරාසක යන්න පුළුවන් කෙනෙක්ද කියලා හිතාගන්න හරි අමාරුයි. මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලත් නැති කාලෙක එතුමියත් එක්ක මට මේ සමුව ගායනයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම එක දවසක් එතුමියෙක් මගේ මතකයේ විස්තරය කිව්වා. මොකද්ද සිංහල ජාතිය ලෝ බැබලි තිබුණා නේද සින්දුවක්? එහෙම ඒ සින්දුව මේ සමූහ ගායනයේ කියන්න කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරේ පටිගත කිරීම කළේ. ඇත්තටම මගේ මේ මගේ මේ දශක පහක් විතර වෙන මගේ ශාස්ත්‍රයේ මං සිරිසේන විමල වීරමාස්ටර්වත් සජීවව දැකලා තියෙනවා. ඉතින් මුතුසාමි මාස්ටර් තමයි ඒකේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි ළමයි 5-6 දෙනෙක් හිටියා. හරිම සුන්දරත්වයක් දැක්කේ. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ මට උඟාක් අත්දැකීම් ලැබුණේ. කුරුල්ලෙක් සද්දක්කා ආවත් නවත්තන්න සිද්ධ වුණා පටිගත කිරීම. ඒ මොකද ඒ වච්චරම මං හිතන්නේ අර සවුන්ඩ් ප්‍රූෆ් නැහැ මං හිතන්නේ ඒ කාලේ. ඉතින් හරිම සතුටක් ලැබුවා ඒ සින්දුව පටිගත කරන්නලු. මම පස්සේ කාලෙක ඉතින් ලතාක්ක අපිත් එක්ක හුඟක් හිතවත් වුණාම මම කිව්වා මං එච්චර ලතාක්කව දන්නෙත් නෑ මට මෙහෙම හම්බ වුණා අවස්ථාව කියලා. මං හිතන්නේ අපි හැම කෙනෙක්ගේම ගෞරවය සංගීත ශාස්ත්‍රයේ ඉන්නවා නම් අපි ඉඳලා හැම කෙනෙක්ම දැන් මේ අලුතෙන් මේ අද පරම්පරාවේ උරේෂා වගේ කෙනෙකුත් මෙතන මේ ඉන්න අවස්ථාවේ ඇත්තටම ඒගොල්ලොත් මම හිතන්නේ මේ පූර්වාදර්ශය ලැබමින් ඒ ගෞරවාන්විත චරිතවලට පූර්වාදර්ශයක් අපි සපයන්න ඕනි.
2: මේ දවස් ඉඳලා පුතේ සකුරා මල් පෙන්වන්න යනවා. ඊයේ දවස් ඉඳලා එහෙම එක්කන් යනවා. මේ අහන්න කිලෝමීටර් 700 යනවා. මං කෝ ඕන්නේ නැහැ දැන් සකුරා නැහැ කාලේ. කම්පියුටර් ගහනවා මෙන්න මෙතන තියනවා කියනවා. ඔයා ගහන නැද්ද?
3: ගියා. සකුරා නැති කාලේ.
2: සකුරා නැහැ. ගියා කියලා මෙන්න මෙතන කියලා කෑ ගහලා කිව්වා. ගස් හතරක් විතර පිළිලා බහිල බලමුකෝ. මං ගිය ගමම් සකුරා මල් පිපිලා හරි පුදුමයි. මේක පටස් ගහලා සම්බන්ධතාව උදේ වීඩියෝ කරා. වීඩියෝ කළා අපි මේ මේකට. ඒ කියන්නේ මට ඒක ඉබේ කියුණා. දැන් මගේ සින්දු නිසා තමයි ඒගොල්ලෝ හෙව්වේ.

මගේ ජීවිත කාලය තුල මේ වගේ ජරා ජීර්ණ වෙච්ච පාලනය මම නම් අහලත් නෑ දැකලත් නෑ. ඒ වගේම තමයි මගේ ජීවිත කාලේ මේ වගේ තරුණ නැගිටීමක් දැකලත් නෑ මම. මොකද මේක ඇවිල්ලා විශේෂයි කිසිම දේශපාලන පක්ෂයක උදව්වක් නැතුව ඒගොල්ලන්ගේ සහයෝගයක් නැතුව මේ ස්වේච්ඡාවෙන් නැගී හිටිය දරුවෝ කණ්ඩායමක් මේ ඉන්නේ. එතකොට ඒගොල්ලා මේ ඉල්ලන්නේ ඒගොල්ලන්ට දේවල් නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා මේ කෑ ගහන්නේ අවුවෙන් පීඩා විඳලා වැස්සෙන් පීඩා විඳලා කණ්ඩ නැතුව මේ ජවය සම්පන්න දරු පිරිස මේ ඉල්ලන්නේ අනාගත පරම්පරාවට රටක් හදලා දෙන්න. අපි වගේ වැඩිහිටියෝ හුඟක් අඩුයි මෙතන. අපි දැන් අපේ කාලේ බොහොම දුර ගෙවලා ඉවරයි. දැන් අපි ඇත්තටම අපේ පුළුවන් කාලේ අපි ගොඩක් දේවල් අපි කිව්වා. යදමින් බඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉන්දි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දින වරද නම් කුඹට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන්. දැන් අද තමයි මම හිතන්නේ මේ දරුවන්ට ඒ බව හොඳට වැටහිලා තියෙන්නේ. ඒ නිසා මේ තරුණ ජවයට තරුණ ශක්තියට ඒගොල්ලෝ එක්ක හිත ගණ්ඩායි අපි මෙතනට ආවේ. ඒ නිසා ඒගොල්ලන්ගේ මේ හඬ නගන හඬ බොහොම මෑතක ජය ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. ජය වේවා.

0: lankaradio.lk
1: නන්දමාලිනීගේ ජීවිත කතාවේ සටහන්.
2: මම හුවක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා. ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ ඇත්තටම අත්දැකීමෙන් අපි දැක්කේ. අපි දැක්කා පන්ති පරතරයක් දැක්කා. උස් පහත් ભેදයක් දැක්කා. ඛණ්ඩ නැති මිනිස්සු දැක්කා. ඒගොල්ලන්ට සලකන විදිය දැක්කා. උගත්කමට රැකියාවක් නැතිකම දැක්කා. උගතට හරියට සැලකුමක් නැති බව දැනගත්තා. මේ හුඟා දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා මගේ සරල ගී වැඩසටහන් වලට පවා මම හුඟක් දේවල් ඒ පිළිබඳව කියන්න ගත්තා. සින්දු කියන්න ගත්තා එහෙම. ඒ නිසා මම ඒ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ.

0: നന്ദമാലിനിയെ ഇന്ത്യയുടെ അവസ്ഥ വെച്ചു സിദ്ധുവിം കിയ കഥാവ്.
1: අපි පවන ප්‍රසංගය කරලා අපි ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා ගියා. ඉන්දියාවට පැනලා ගියා. ඉන්දියාවේ වන්දනා නඩ අපිට කණ්ඩ වොණ්ඩ දුන්නා. උදව් කරා. හිඟන්න වගේ ගිහිලා හිටියා. අපි. එහෙදී දැන් නිකම් ඉන්න බැරි නිසා අඩයාර් කියන නගරේ මේ ජනගායන ද්‍රවිඩ ජනගායන ඉගෙනගෙන ආවා. එහෙම ඉන්න බෑනේ. ඉගෙනගෙන ඇවිල්ලා මෙහි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා ඒකේ අපි කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාළු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕනේ. මේ මිත්‍රත්වේ මෙහෙම පළුදු වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියෙනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා දෙමළ ජනගී සංගත දැටියක්ම කළා. ඒ රන් සීනුව කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්නා මට. කරා. ආරාරෝ. දන්නද පුතාලා නේද? ඉන්න අය. අරීරරෝ ආරාරෝ අරීරරෝ වචන අර්ථ මොකද කියන්නේපා?

නායක ස්වාමීන් වහන්සේගින්ද අපගේ මහමෙවුනා අසපුව නිර්මාතෘ ගුරු හාමුදුරන්ගින්ද සියලුම පින්වත් හාමුදුරන් වහන්සේලාගින්ද ආදරණීය දරුවන්ගින්ද දෙමව්පියන්ගින්ද සම්භාවනීය අමුත්තන්ගින්ද අවසරයි. ඇත්තටම මම මෙතනට පැමිණියේ මා වික්‍රගෙන ආවා පින්වත් සොහොයුරන් දෙදෙනෙක් සහ සොහොයුරියක්. එතන ඉඳලාම මම හිතුවේ මගේ මනස තාම ශාන්ත ලීලාවෙන් මෙතනට එන්න ඇති කියලා. මම අපගේ ගීත රචක මෑතකදී අභාවප්‍රාප්ත වුණු අජන්ත රණසිංහ මහතාගේ හත් දවස බණ සඳහා සහභාගී වුණු වෙලාවේ එහිදී බණ දේශනා කළේ මේ අපේ සුබෝධි හාමුදුරු. උන්වහන්සේගේ ධර්මදේශනයේ ඇත්තටම ඉතාම කාලීන ධර්මදේශනයක් බවට පත් වෙලා ධර්මදේශනය ඉවර වෙලා උන්වහන්සේ ගමන් කරද්දී මම පස්සෙන්ම ගිහිල්ලා උන්වහන්සේට කතා කරලා මේ ධර්මදේශනාවේ තියෙන වටිනාකම ගැන කතා කරා. මම හිතන්නේ අද මේ මට මේ කළ ආරාධනා උන්වහන්සේ ඒ දැන හැඳුනුම්කම වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මං මට කිව්වා විනාඩි 45ක් පැයක් කතා කරන්න කියලා. මං එච්චර වෙලා කතා කරන්න යන්නේ නැහැ. මං ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව මට කියන්න ඕන දේ කියන්න ඕන ටික මම ප්‍රකාශ කරන්නයි මම අදහස් කරන්නේ. ඇත්තටම උන්වහන්සේ මට කිව්වේ දුරකථනයෙන් තමයි 3-4 වාරයක් මාත් එක්ක කතා කළේ. මම කතා කරපු මුල්ම දවසේම මං කිව්වා මං එන්නම් කියලා. මට උන්වහන්සේ කිව්වේ මේ දරුවන්ට අපේ ගුරු හාමුදුරුවෝගේ සංකල්පයක් උඩ මේ විදිහේ ශිෂ්‍යත්ව ප්‍රදානයක් කරනවා. ඔබතුමී ඇවිදින් ඒ දරුවන්ට ඔබතුමීගේ කතාව කියන්න. එහෙම තමයි මට කිව්වේ. මං එතකොට හාමුදුරන්ගෙන් ඇහුවා සුබුද්ධි හාමුදුරන්ගෙන් කතාව කියන්නේ කිව්වම කෝ නෑ ඔබතුමීට හොඳ කතාවක් තියෙනවා. ඒ කතාව ඉතාම ආදර්ශමත් කතාවක්. ඒ නිසා ඒ කතාව කියන්න අපිට ඒක ප්‍රමාණවත් කියලා. ඉතින් මං ඒ කතාව ටිකක් කියන්නයි හදන්නේ. මේ ඔක්කොම කියන්න ගියොත් ගොඩාක් වෙලා ඕනේ. ඒ නිසා මම ඉතාම ටිකකින් කියන්න හදන්නේ. ඇත්තටම මේ ශිෂ්‍යත්ව ප්‍රදානය අර සිරිසේන මැතිතුමා කිව්වා වගේ තාම වටින අවස්ථාවක් මේක. මොකද අපිට ඒක හොඳට දැනෙනවා. පුටුවේ ඉඳගෙන ඉඳද්දී අපිට ඒක හොඳට දැනෙනවා. අපිත් කුඩා කාලේ මෙන්න මේ වගේ දේවල් සොයාගෙන ගියා නේද? අපිට කවුද මේවට උදව් කරේ? අපි අද මේ ඉන්න තත්ත්වෙන් කොහොමද අපිට ඒක මුදවගෙන එන්න පුළුවන් වුණේ කියන දසදහස් දෙයක් මෙතන ඉඳගෙන ඉන්නකොට මට ඇත්තටම හිතුණා. ඉතින් ඒ නිසා මම හිතුවා මම ඉතාම කෙටියෙන් මම මේ මගේ කතාව මම කියන්නේ කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්න නම් ගොඩනැගිලිවත් වෙන මොනක්වත් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ ජීවිත අත්දැකීමෙන් මට කියන්න පුළුවන් වෙන්නේ. මම මගේ කලාවෙන් ගොඩනැගිච්ච කෙනෙක්. මම ලෙව්වන්දුව වැලිපැන්න නැමැති ගම්බේ තාම දුප්පත් දුෂ්කර දැනටත් දුෂ්කර ගමකින් කොළඹ කොටහෙනට ආවා මගේ තාත්තගේ රැකියාව නිසා. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. ඒ ඇඳුම් මහන රැකියාවෙන් අපි 9 දෙනෙක් ආරක්ෂා කළා. මගෙත් එක්ක මගේ බාලම නංගිය ආවා. ඇයටත් එන්න ඕනේ කිව්වා මේ අසපුවට යනවා කිව්වහම. ඇය මේ දුක්ඛම් කටුළු හුඟක් දේවල් ඇයට ලැබුණේ නැහැ. ඇයගේ කාලේ වෙනකොට අපි ටිකක් ස්වයංපෝෂිතයි. අපි ඇත්තටම අපි 9 දෙනාව අම්මා තාත්තා ආරක්ෂා කරේ තාත්තගේ තනි දෙයින්. හරියට ලොකු ආදර්ශ දේවල් දුන්නා අපිට. අපි හැමදාම හැන්දෑවට බුදුන් වඳින්න ඕනේ. අක්කා කෑම අපිට පිළියෙල කරනවා. අපි 9 දෙනාගේ කෑම පිඟාවලට කෑම දානවා අපිට ඇහෙනවා බුදුන් වඳින්දි. අපි බුදුන් වඳිනවා එක්ස්ප්‍රෙස් එකේ. බන්ට කියාගෙන යනවා. මොකද අපිට අර කෑම ටික ගන්න.
ඉතින් ගිහිල්ලා තාම්මටයි තාත්තටයි වැඳාම තාත්තා අපිට කියන්නේ ඔගොල්ලෝ අද හොඳ නෑ මේ බුදුන් වැඳා. එනිසා පුතේ ආයි කියලා එන්න. එහෙම තමයි කිව්වේ. එදා අපිට ලොකු තරහක් ඇති වුණාට පස්සේ අපිට හිතුණා මේ කියන දේ සත්‍යයක් නේද කියන එක. ඊට පස්සේ ඉස්කෝලේ යන අතරේ එහෙදී මගේ දක්ෂතාවයන් අඳුරගත්තේ පාසලේ ගුරුතුමී. මම ගියේ කොටහේන ගුණානන්ද විද්‍යාලයට. ඉතාම අඩු පහසුකම් තියෙන තාම දුප්පත් ඉස්කෝලයක්. නමුත් හොඳ ගුරුවරු අපිට හිටියා. දරුවන්ගේ දුක සැප බලන්න හොඳ ගුරුවරු හිටියා. ඉතින් මං වගේ දුප්පත් දරුවෙකුගේ දක්ෂතාවයේ දැක්කේ පාසලේ ගුරුතුමී. පාසලේ ගුරුතුමී තමයි යම්කිසි මේ ළමයාට ගායන හැකියාවක් තියෙනවා කියලා මාව අඳුනගත්තේ. ඒ අඳුනගෙන දැන් අර මේ තිරේ කිව්වා වගේ 1956 මාව එක්කරගෙන ගියා ගුරුතුමී කරුණරත්න අබේසේකර කියන අයගේ ළමා මණ්ඩපයට. ගිහිල්ලා ටිකක් කල් අවුරුද්දක් විතර ඉඳද්දී තමයි මට ගීයක් කියන්න හම්බුනේ බුදුසාදු ගීයේ.

වහන්සේ සරල කිවි වැඩසටහනක් හම්බුණා මට. මම දන්නේ මට ඔක්කොම මේ බුදුදහමත් එක්ක සියලු දේ සිද්ධ වුණා කියන එක තමයි මගේ අදහස. ඉස්සෙල්ලාම සරල කිවි වැඩසටහනක්.

0: lankaradio.lk.
1: මම එකකින් එක කියන්නේ මම එකයි කියන්නේ ලොකු කතාවක් නෑ ඉතාලම සංක්ෂිප්ත කරලා මම කියන්නේ ඊට පස්සේ මේ මට එන්න කියලා තිබුණා ඒ කාලේ භක්ති ගීත තිබුණා එක එක ආයතනවල දවස ආයතනෙන් තමයි භක්ති ගීත වැඩසටහන කළේ මට හම්බුණා පුදුම ලස්සන සින්දුවක් පළවෙනි මගේ භක්ති ගීත වැඩසටහන ඔබට මතක ඇති

මතකයි නේද? ඔන්නෝමයි මේ සින්දු ඔක්කොම කිව්වේ. ඇත්තට මම හිතනවා අපි අපේ විෂයෙන් යම් කිසි අවබෝධයක් ලබනකොට මම ඇත්තටම හිතුවා අපි මේක මේ නිකම්ම නිකං විනෝදයේ සඳහාම මේ ගීතය පාවිච්චි කිරීම නෙමෙයි තියෙන ප්‍රබල අවිය කියන එක. ඒ අනුව තමයි මම ඇත්තටම සියලු පැති ගැන හුඟක් දුරට හිතන්න ගත්තා. රැකියාව විරහිත දරුවන්, අපේ දුගීකම, විරැකියාව, දුගී බව, අසාධාරණය, අයුක්තිය, මේ හැම එකටම අපිට පුළුවන් වෙයි කියලා හිතුවා මේ ගීතේ පාවිච්චි කරන්න.

ටික වැරදි ඇති. ටික වැරදි ඇති. ඒ වුණාට මම හිතන්නේ ඒක අපේ උත්සාහයට මම හිතන්නේ ගරු කරන්න ඕනේ.

ඉතින් මේ මම කිව්වේ එකයි මං ගොඩක් වෙලා කතා කරන්න අදහස් කරන්නේ මං අර අපේ සුනිල් මහත්තයා කිව්වා වගේ මං චූටි කතන්දර දෙකකින් සින්දු දෙකක් කියන්න හදන්නේ මම ගියා පහුගිය අවුරුදු දෙකකට විතර දෙකක නෙමෙයි අවුරුදු 3-4කට උඩදී අපේ අමරදේවසේට තිබුණා මේ කන්දි විහාරේ පන්සලේ අලුත්ගම කන්දි විහාරේ පන්සලේ මේ උපහාර උත්සවයක් තිබ්බා. ඒ උපහාර උත්සවයට සර්ගේ උපහාර ගීතේ කියන්න තිබුණේ මට. ඉතින් මම ওই දවස්වල අපේ ගෙදර පඩිපෙලක් හදනවා. ඒ පඩිපෙලෙන් වැටිලා මගේ මේ වම් අත කැඩුනා. එහෙන් පිටින්ම. කැඩලා තියෙන ලොකු ප්ලාස්ටර් එකක් දාගෙන ගියා. ඉතින් මම ප්ලාස්ටර් නෙමෙයි ප්ලාස්ටර් 10ක් දාගෙන හරි මම දැන් සින්දු කියන්නේ යන්න ඕනේ. ඒ නිසා මගේ මට හොඳට මතකයි මගේ පුංචි පොඩි නංගි තව යාළුවෙක් ඇවිල්ලා සාරියේ ඇඳුවා. ඉතින් මේ දාන්න බෑනේ 70ත. මෙහෙමනේ දාන්න ඕනේ. දාන්න බෑ. ඉතින් මේ මේක පැලලා දෙකට මැහැව්වා. ගෙන එහෙ කියන්න 70. ඉතින් මගේ අර යාළුවා කිව්වා මගේ නංගි නම් ඒකට කැමති වුණෙත් නෑ. නංගි කිව්වා මල්ලමිනියන් දන්නෙත් මෙහෙමයි. ඒ කප් දෙකට බෙදලා හදන්න කියලා. නංගි ආස වුණ නෑ ඒක කියනකොට. මං කෝ අනේ හොඳයි දැන් මලමිනියත් ඇඳෙනවා දැනගත්තානේ දැන්. ඉතින් ඇඳගෙන දැන් ගියා. ගිහිල්ලා හැම ඉන්නකොට මේ හරියට වන්දනා වෙනවා දැන් මේ මේ මාමේ වුණාට එනවා වගේ. එහෙට බස් එකකින් ආවා මේ චූටි පොඩි ගොඩාක් කටේ hina vi යනවා. පොඩි දරුවෙක් කළු මට හොඳ අමු මූණක් හොඳ කටු මූණක් තිබුණේ පොඩි කාගේ. ඇවිල්ලා මේ මන් ළඟට ඇවිල්ලා හැව්වා මගේ එකම හිටියා සිද්ධාර්ථ හාමුදුරුවෝ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ හිටියා අපේ ජ්‍යෙෂ්ඨ කවීන්ද්‍රයා පරාක්‍රම කොඩිතුවක් හිටියා ළඟ ඇහුවා මේ මගෙන් ඇහුවා මේ නැන්දගේ අතමක් වෙලාද

කියලා හැව හඳුන් කුරු පෙට්ටියකුත් අතේ තිබුණා. ඉතින් මං කෝ අනේ පුතේ බලන්නකෝ මම මේ ගෙදර පඩි පෙලෙන් වැටිලා මගේ අත කැඩුනා. ඒකයි මේ කිව්වා. හොඳට බලන් හිටියා මන් දිහා මොන. බලන් ඉඳලා හොඳ වැඩි. කපාටම් කිව්වා. හොඳ වැඩි. ඉතින් ටිකක් කපාට සැලිලා මං ඇහුවා ඇයි පුතේ කොහම ඔයා අපිට තෝ තෝ කී කි සින්දු කියනවා. හොඳ නැහැ කිව්වා. බැලින්න මොකද දැන් ඒ කාලේ මේ සින්දු ප්‍රසිද්ධ. පුතාලා කියන්නේ මොකද්ද සින්දුව? මොකද්ද? හා? කේමු අපි දැන්. කුචි කුචයියෝ. කුචි කුචයියෝ. කුචි කුචයියෝ. කියන්. තෝත් නට පිය මාත් නටන්නම් කුචි කුචයියෝ කුචි කුචයියෝ. ඔකේ තෝතෝ කියලා තියෙනවනේ. ඒකයි.

natannam kuchikuchayyo kuchikuchayyo unna oka kiyala yara honda wede kiyala ahagatte ඉතින් පස්සේ ඉතින් අර සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ ජනවාරි ගැමියා කියන වචන කියලා ඉතින් ලොකු සාත්‍තරයක් කිව්වට යට හරියන එක පස්සේ අතේ තුන හඳුන් කුරත් මගේ ඇඟට ගහලා දාලා දිව්වා. ඉතින් මම එතනදි ඇත්තට මං හිතුවා අපි කොච්චර වාසනාවන්තද කොච්චර හොඳද මේ වගේ මේ සින්දුවක් කියලා දැන් එයා ඒකට තරහ වෙලා. ඉතින් ඒක හරි වටිනවනේ. යගේ තරහව සාධාරණයිනේ. යගේ පුංචි මනසේ හිතෙන දේ. හරි සන්තෝසයි. දැන් ඔහුගේ පොඩි කතාවක් තියෙනවා මට කියන්න. මම කරා සින්දු හෝඩියේ නමින් සංගත තැටියක්. ඒකේ තියෙන්නේ අයන්නේ ඉඳලා අන් වෙනකන්ම නොනවතින සින්දු. අයන්නේ ඉඳලා අන් වෙනකන්. අයන්න අලියාටයි අලියා කළු පාටයි මොයන්න මොනරාටයි මොනරා කොළ පාටයි ඔහොම තමයි සින්දු තියෙන්නේ. මෙන්න මේ කාලේ මගේ පොඩි දුව උපකාරක පන්තියකට මේ රාජගිරිය පැත්තේ ගිහින් තිබුණා. ඒ සංගත තැටියේ ඉවර කරන්නේ ගීයක් තියෙනවා. ඒ ගීය ගායනා කරලා මම කියනවා ඔන්න පුතාලා මේක පාඩම් කරගන්න ඕනේ. මං එනවා පාඩම්ද කියලා බලන්න. ඔතනින් තමයි ඉවර කරන්නේ. ඉතින් දැන් මේ ඒ පැත්තේ ඉතින් දැනගන්න ඇතිනේ මගේ දුවයි මෙතනට එන්නේ කියලා. ඉතින් ඒ අල්ලපු ගෙදර මේම චූටි බාග තාප්පකින් තමයි වැහිලා තියෙන්නේ. ඉතින් මට ඇවිල්ලා අම්මා මට එහෙට යන්න බෑ. පොඩි මේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මේ බයිනවා මට කියලා. මොකද මෙයාට කියනවලු අප්පෝ උගලන්ගේ අම්මා මහා බොරුකාරයා. එනවා කිව්වට ආවේ නෑ කියනවලු. ඉතින් ඊළඟ දවසෙත් ගියම කියන කෝ තාම හරිනේ මා බොරුකාරයා කියනවා. ඉතින් මට මේ ඇවිල්ලා කිව්වා මම ඉතින් දවසක් ගියා ගෙදරේ ඒ ගෙදරේ. මේ උපකාරක පන්තිය නැති වෙනවනේ. යනකොට කතාව මේකයි. ඉතින් මං දැන් තියා බැලුවාම මෙන්න මේකයි ප්‍රශ්නේ. ඊගොල්ලෝ මං ගෙදරට ගියා. ගෙදරට ගිහලා ඉතින් ඒගොල්ලෝ එක්ක සින්දුවත් කියලා ඒගොල්ලන්ගේ එක්ක සින්දුව පාඩම්ද කියලා බලලා යන්තම් රණ්ඩුව සමතකටපත් කළා. මොකද්ද සින්දුව?

మిన్న సింధు అకురు తీస్ దిగాయ్, శుద్ధ హోడి అకురు తీస్ దిగాయ్. తిందాం ఒక కేలావా. ఇంక మమ ఎత్తరమ దాం మీ దేవాలటిక కివ్వే అపి అపే కళావిన్ జీవితే జయగత్తు విద్య. మమ కివ్వేగని మగే ఎక్కద మే మగే నంగియావా బాలయా నమవినియా పౌలి నామ్య ఏయా మేము కుద్దాన్నే హుగాక్ దుఃఖ దోమనాస్యాన్ దాన్నే ఏయా ఎనకొట అపి హుగాక్ దేవల్లిన్ వెడ హరి దాం మీ కియలా ఎకేత ఆవేకత్ హొందై మీక దాం తియ దనగత్తని. දැන් මට මේක මම අවසන් වශයෙන් තවත් දෙයක් මට කියන්න ඕනේ. දැන් ওই පුතාලා දුවලා දැන් මේ බලනවා වගේ ඒ කාලේ අපි පොඩි කාලේ රියැලිටි ප්‍රසංග තිබුණේ නැහැ. තිබුණා අපිට ගුවන් විදුලියේ තරංගයක්, ගීත තරංගයක් තිබ්බා. මම හුඟක් පුංචි. මේ තරංගේ කරේ ඒ කාලේ හිටියා ප්‍රොස්පපනාන්දු කියලා මහත්තයෙක්. ඒ මහත්තයා තමයි මේකේ නිවේදන කටයුතු කරේ. අර මෙතන දැන් ඉන්න පුතා කරනවා වගේ ආර්යසේන මිල්ල විතාන ආරච්චි කියලා නිෂ්පාදකතුමෙක් හිටියා. එතුමා තමයි නිෂ්පාදනය කළේ. මට හොඳට මතකයි, මම දැන් වයස අවුරුදු 72යි. ඉතින් මට හුඟක් මතකයි, ගොඩක් දේවල් මතකයි. මොකද මතක තියෙන්නේ මං හිතන්නේ අපිට අතීතයේ තුලින් තමයි අපි තාම ජීවත් වෙන්නේ. වර්තමානයේට ඇවිල්ලා අපිට නැවත එනවට වඩා හැම වෙලෙම අපි අර ටික මතක් කරගත්තොත් තමයි අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතකයි. ඉතින් මේ තරඟෙන් පළවෙනි වුණා මම. දෙවෙනියා වුණා වික්ටර් රත්නායක මහත්තයා. අපි දෙන්න තරඟ කළේ. පොඩි යත් පොඩි මාත් පොඩි. මේකේ තෑග්ග තමයි බොම්බායට යන්න ගුවන් ටිකට් පතක්. බොම්බායට යන්න ගුවන් ටිකට් පතක්. ඉතින් මේක හම්බුණාම මට ඇත්තටම ඒ කාලෙත් මේ දරිද්‍රතාවයෙන්ම දුප්පත්කමින්ම වෙලා හිටියේ අපේ පවුල නිසා මට පොඩි ඥානෙකුත් තිබුණා මේකෙන් ගොඩ එන්නේ.

0: lankaradio.lk
1: කොහොමද කියන එක. ඉතින් දැන් මගේ තාත්තා මං කොනේ ඇඳුම් මහන්නේ කියලා. තාත්තා රෑ ගොඩක් රෑ වෙනකන් ඇඳුම් මහනවා. ගොඩක් මහනවා. තාත්තට තිබුණා ඉස්තිරිකයක්. පොල් කටු අඟුරු. අපි පොල් කටු ගේනවා. පොල් කටු ගෙනල්ලා අඟුරු දාලා තාත්තා චූටි මේ වගේ බට කෑල්ලක් තියන් හිටියා. ඕක තමයි දාලා පිඹින්නේ. ගින්දර එන්න. ඉතින් ගින්දර හොඳ ඇවිල්ලා ඉවරනකොට තාත්තගේ මුළු ඔළුවෙම කුඩු වලින් පිරිලා. අර මේ අඟුරු කුඩු වලින් පිරිලා මූණ ඔක්කොම හැමතැනම. හරි සුදුයි තාත්තා තවත් සුදුයි. ඉතින් මේ දුක අපිට හොඳට තේරුණා මේක. අම්මා තේ කෝප්පයක් හදලා වහලා තියෙනවා තාත්තට. තාත්තා රෑ වැඩ කරනවා. බොත්තං කාස මහනවා. කර මහනවා. තාත්තා හොඳ කටර් කෙනෙක් ඇතනම්. කටර් බාසුනේ කියලා තාත්තට කිව්වේ. ඉතින් අපි හොඳටම දන්නවා මේ තේක තාත්තා හොඳට මැල් වතුරලයි බොන්නේ කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. තියෙන ඉච්චරයි. ඉතින් මේ බොම්බායට යන්න ටිකට් එක හම්බෙච්ච වෙලාවේ මම තාත්තට කිව්වා මේ තාත්තේ මොන පිස්සුද අපි කොහෙද මේ රටවල් වලට යන්නේ? අපි ගිහිල්ලා බලමුද මේක දීපු තැනින් මේ අපිට සල්ලි දෙන්න පුළුවන්ද කියලා. ඉතින් තාත්තා ටිකක් අකමැත්තෙන් ගියා ඉතින් මයිත් එක්ක. මේ කොටුවේ ওই ජනාධිපති මන්දිරේ ළඟ උරලෝසු කණුවක් තිබුණා. තාම තියෙනවා. ඒ උරලෝසු කණුව ළඟ තමයි මේ කාර්යාලය තිබුණේ. ඉතින් ගිහිල්ලා මම තමයි කතා කරේ. තාත්තා මුකුත් කත් එක්ක කතා කරගෙන මම ඉතින් ගිහිල්ලා කිව්වා මහත්තයා අපිට මේ රට යන්න අපිට වත්කමක් නැහැ. අපි දන්නෙත් නැහැ යන්න. අපිට මේ ටිකට් එක අරගෙන මුදලක් අපිට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා කිව්වා. කිව්වාම ඒගොල්ලෝ දෙස්සරයක් හිතුවේ නෑ ඇත්තටම. ඒ ඇතුළට ගිහිල්ලා මේ මහත්තුරු ඒක බලලා මේ ඉක්මනට ඒ මුදල් අපිට ගෙනත් දුන්නා. මට ඒක මතක නෑ කොච්චර මුදල්ද කියලා. ඉතින් මුදල් ටික අතර හම්බුනාට පස්සේ ඇත්තටම හරි බඩගිනි. ගාක් වෙහෙස වෙලා දැන් මෙතනට ආවේ අපි. කොටේනෙන් කොටේන පල්ලිය උඩින් නැගලා ආම ස්ට්‍රීට් හරහා හෙට්ටියවත්ත හරහා ඔහොම පයින්ම ඇවිල්ලා ආවේ අපි කොටුවට. ඉතින් තාත්තා කිව්වා අපි මොන හරි කමු කියලා. ඔය දැන් තියෙන වගේ ලස්සන පොඩි පොඩි කඩ තිබුණා. හොඳ එළවලු රොටි දෙකක් තාත්තයි මයි කාලා හොඳ සරුවත් එකක් බිව්වා. තවම මට ඒ සරුවත් එකේ රස මතකයි. දැන් නම් එහෙම සරුවත් හම්බෙන්නේ නැහැ. කසෑට දාපු හොඳ සරුවත් බීලා මේ ඉතින් දැන් අපි එනවා. ඉතින් එන ගමන් මම තාත්තට කිව්වා තාත්තේ අපි මේ සල්ලි වලින් ඉස්තිරිකයක් ගමු. මොකද මම දන්නා දැන් තාත්තගේ ඒ ගමන තාත්තක උඹට පිස්සුද බං ස්ථිරික ගන්න කොහෙද මේ ගෙදර ලයිට් නැතුව කියලා. ගෙදර ලයිට් නැහැ. ඒගොල්ල මං කොච්චර ලයිට් උත් ගමු. ලයිට් ගත්තා. තාත්තට ස්ථිරිකයක් ගත්තා. සුමානෙකට විතර කණ්ඩ බොණ්ඩ හොඳට දේවල් ගෙනාවා. තවත් සල්ලි ටිකක් ඉතුරුයි. ගත්තා තාත්තට උණු වතුර බෝතලයක්. හරි සන්තෝසයි ජීවිතේ. ජීවිතේ හරි සන්තෝසයි. ඉතින් මෙහෙම අපි ලබාගත්තු පන්නරේ මම හිතන්නේ අපිට හුඟක් ශක්තිමන්ත වුණා. දරුවෝ හදන්න, ගෙවල් දොරවල් හදාගන්න, තව කාට හරි උදව් කරන්න, අපේ සරල ජීවිතයක් ගොඩනගා ගන්න හොඳට පුළුවන්කම තිබුණා. පුළුවන්කම ලැබුණා. දැන් මම මගේ කතාව අවසන් කරන්න යන්නේ හුඟක් වෙලාව ගියා දැන්. ඒ නිසා මම අවසාන වශයෙන් ඇත්තටම මේ දෙමව්පියෝ අද කැපකරු මාපිය දෙමව්පියෝ ලොකු දෙයක් ඉස්ත සිද්ධ කරන්නේ මේ දරුවන්ට. අපිටත් එහෙම අපිට හුඟක් අය උදව් කරා. මට මතකයි අපේ පන්සලේ සුදු ගවුම් බෙදා දෙන රෙදි බෙදා දෙන දිනයක් තිබුණා. ඒ දිනේදී අක්කයි මායි දෙන්නම ගියා ඒ රෙදි ලබා ගන්න පොලිමට දීපතුත්තමාර රාමේ ස්පන්සලේ. ගිහිල්ලා හිට්ටු වෙනකොටම රෙදි ඉවර වුණා. අපිට ලබා ගන්න මූණ අපේ එල්ලුණා. මේක හාමුදුරන්ට හොඳට තේරිලා හාමුදුරුව මේ ජනනන්ද හාමුදුරුව මේ දැන් මේ කරන සේවය වගේ අපිට රෙදි ගෙනල්ලා දුන්නා. එහෙම අපේ ජීවිතයක් අපිට තිබුණා. අපි ඒක හොඳට ප්‍රයෝජනෙට අපි අරගත්තා. ඒ නිසා අපි ජීවිතයේ ශක්තිමත් ජීවිතයේ සාධාරණයි සත්‍යය දකින්න අපිට පුළුවන්. සරලයි. බොරුවක් කියනට අවශ්‍ය නැහැ. බොරුව එක බොරුවක් කිව්වොත් පුතේ දුවේ ඒක වහන්න බුරු 10ක් කියන්න ඕනේ. එනිසා අපිට අපි සත්‍ය ප්‍රකාශ කරොත් අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අතීතයේ මෙනෙහි කරමින්. එනිසා මම මගේ කතාව අවසන් කරන්නට මම මේ දරුවන්ගේ දෙමව්පියන්ට ඒ වගේම අපේ පින්වන්ත හාමුදුරන් වහන්සේලාගේ දෙමව්පියන්ට ආශිර්වාදයක් කරන්නට දෙමව්පියන්ට භක්තියක් මා ලබා දෙන්නට මා දැන් මේ ගීතය ගායනා කරනවා. මේ ගීතයටත් ඇත්තරම පුංචි කතන්දරයක් තියෙනවා. අපි පතන කියන නුවරඑළිය පැත්තේ අවස්ථාවක අපි ගියා මේ පැල රෝපණයකට. ඒකට ලොකු විද්වත් සභාවක් ගියා. මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරිගමගේ ඩබ්ලිව්.ඒ. අබේසිංහ, මේ වගේ ලොකු කණ්ඩායමක් අපි ගියා බස් එකක. ගිහිල්ලා අපිට මගදී ලස්සන දිය ඇල්ලක් ගලාගෙන දිය ඇල්ලක් තැනක නවත්තලා අපි ඔක්කොම අලටම ඕන වුණා. මූණ ටිකක් සෝදගන්න, කකුල ටිකක් තෙමා ගන්න, ඒකේ සුන්දරත්වයේ විඳින්ද. ඔහොම ඉන්නකොට ධර්මසිරි ගමගේ සොහොයුරා දුර ඉඳලා සීය කෙනෙක් එනවා දැක්කා. ඒ සීයගෙන් ඇහුවා, "සීය, මේකින් වතුර ටිකක් අපිට බොන්න හොඳයිද?" කියලා ඇහුවා. සීය එකපාරටම පාට හිටගෙන හොඳ ලස්සන්ට කිව්වා, "අනේ පුතේ, ඔය අම්මා වගේ වතුර ටික," කිව්වා. කිසි දෙයක් වෙන කිව්වේ නෑ එයා. බොණ්ඩ කිව්වෙත් නෑ, එපා කිව්වෙත් නෑ. "ඔය අම්මා වගේ වතුර ටික," ඔච්චරයි කිව්වේ. බලන්න ඒකේ මොන තරම් ධර්මයක්ද තියෙන්නේ කියලා. අපි ගමන ගිහින් ඉවර වෙලා එද්දී ඩබ්ලිව්.ඒ. අබේසිංහ කවීන්ද්‍රයා මගේ මං ගෙදර ළඟින් බහින්න හදනකොට මට කොල කෑල්ලක් දීලා කිව්වා, "නන්දා, මේක තියාගන්න, මේක චුට්ටක් බලන්න, මේක කියා වැඩකට ඉදිරි වැඩකට ගන්න පුළුවන්ද කියලා." ඒ ගීතය තමයි දැන් මම කියන්න යන්නේ. හොඳට ඔබ අහන්න, මොන තරම් උපමා මේ ගීතය තුල තියෙනවද? ඔබගේ හදවතේ අම්මා තාත්තා ගැන යම්කිසි අදහසක් මතුවේ. ඔබ බලන්න මේ ගීතය අහලා අපිට මේ හදවතේ පිපෙන මල පුළුවන්ද මගේ අම්මට තාත්තට පුදන්න කියන එක ගැන හිතලා බලන්න. මම දැන් මේ සින්දුව තමයි කියන්න යන්නේ. මම හිතනවා මේ මුළු ගීයේම වචන ටික මට මතක් වෙයි කියලා. මේ මොහොතේ මං මතක් වුණොත් ඔක්කොම ටික කියනවා. මම හිතනවා මතක් වෙයි කියලා. මේ ගීතය අහන්න මගේ කතාව මම මෙතනින් ගීයෙන් අවසන් කරනවා. මම හිතනවා සුබෝධි හාමුදුරුව මට ආරාධනා කළා මගේ කතාව දරුවන්ට කියන්න කියලා. ශිෂ්‍යත්වලාභී දරුවනි, ඔබලා මේ ලැබුණු දෙයින් තාම හොඳ ප්‍රයෝජනයක් අරගන්න. අර සුනිල් මහත්මයාක් වගේ මෙතන ඉන්න පුළුවන් හොඳම පිරිසක් ඉන්න පුළුවන්. මං වගේ හොඳ කලාකරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ මානසික සුවයකින් ඔබගේ වැඩ කටයුතු ඔබට අතටම ලැබිලා තියෙනවා. මා මේ වුණා අසපුවෙන්. නිසා ඒක හොඳට ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලමින් මේ ගීතය අහන්න. මම දැන් මේ ගීතය තමයි ගායනා කරන්නේ. මිහි

0: rekharadio.lk.
1: තාත්තට තිබුණේ නෑ ඒවද අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු જાතියක්. 730යි 750යි 760 තමයි වැඩි මේක. පාට පාට තීන්ත ගාලා තියෙන. ඕක තමයි දාන් යන්නේ. සපතු වේස්තන ඇතිටියා. මම නම් දාගෙන ගියේ කට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්දේනවනේ කට සෙරපු. ඔන්න කට්ටය එනවා කියනවා. ඉතින් ටීචර් සපතු දෙකක් ගෙනල්ලා දැයලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට. ඇඟිලි ඈතෙලා කොහොම ලං කරලා හදලා දාලා දුන්නා. ඉතින් ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. කරුණරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමයි. හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා. දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගානක් හතරක් විතර හිටියා. දැන් මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලියේ වැඩ. එතුමා එහෙ යනවා මෙහෙ යනවා මේ අපි සින්දු කියනවා බලනවා ඔහොම කාලයක් ආවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. දසමසේ 62 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න.

0: ඔන්නෝම කිව්වයිද 1960 දෙකේ ඕම එන්නකොට ගුවන් විදුලි එකතු වුණා. මේ අද ඔගොල්ලෝ දකින්නනේ රියැලිටි ෂෝස්, මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලි. ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය. ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක. තරඟ කළේ මම දින්න. මම එක, වික්ටර් රත්නායක දෙක. ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් මම තාත්තට කිව්වා, අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද? අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නේත් නැහැ. අපිට එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකෙට මේ යන වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගම තාත්තකෝ ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්නේ කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔර්ලෝසු කණුව ළඟ. ගිහිල්ලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුර ගත්තා ඉතින් තරඟෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට ඒක එපා. අපිට අපි හරි දුප්පත්. අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කිව්වා. ඒගොම කීයද සල්ලි දුන්නා? මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. සල්ලි දුන්නා. කිසි දෙයක් ඒවා මේ ඇහුවේ නැහැ. සල්ලි දුන්නා ඒගොල්ලෝ. ඒගොමනේ කිය හරි ආසයි තාත්තටයි මටයි. ඉතින් මං කිව්ව තාත්තට, තාත්තේ අපි දැන් මොනා හරි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. ඒ ගමන අපි ඔය චැතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් දිනුවා. ආර ආසයි කටස් කටස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිව්වා. දීලා දැන් එන ගමන් තාත්තට මං කියන මොකද අපේ තාත්තා මේ තාත්තා තේලනේ, තාත්තා ඇඳුම් මාන්නේ. තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ. අඟුරු ඉස්තිරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා ගින්දරේන්ද. තාත්තගේ කොණ්ඩේ මුළුයේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේල්ම දේවල් මදින්නේ. ඉතින් ඕකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේනකම්. මං කිව්වා තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු. සල්ලි අම්බෙලානේ ඉතින් තාත්තක උඹට පිස්සුද? මේ ගේ ලයිටුත් නැහැ, කොහෙන් ඉස්තිරික ගන්නද කියලා. එයා අපිකෝ ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරවා මෙයා ගෙනාවා. ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුරු බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත් වැඩ කරද්දි රෑට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රෑ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුරු බෝතලයක් ගන්න කිව්වා තාත්තට. උණු වතුරු බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. තාත්තා හයිද්‍රාමනි සමාගමෙන් තමයි මේ වැඩ කරේ. ඉතින් තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා. ඉතින් වත්තේ අපේ කාෂටි වත්තේ චූටි චූටි පුතාලා එහෙම ඉන්නවා. ඉතින් ආ තාත්තා ඉතින් ඔයින් එකක් මහලා මොනවාරි කලිසමක් මොනවාරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකේ, එයාට මේ කලිසම හරියනවා. ඔයා ගිහිල්ලා කියන්නේ මේක විකුණගෙන එන්න කියන්න. මේ හොඳම රෙදි, මේ දාලා තියෙන බොත්තන් හොඳම බොත්තන්, මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන්න කියලා යනවා. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන තැන්ට එනවා. අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. අපි ගත්තේ නෑ ගෙට ඒගොල්ලෝ ඒ අය. පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා, තාත්තා කිව්වා මේ මේක මේ හොඳම රෙද්ද කියලා, හොඳම බකල් එකක් මේ දාලා තියෙන්නේ කියලා. උඹ කොහොමදලා මේ ඕවා දන්නේ කියලා කියනවා. ඒුණට කියනවා අපි තාත්තා කියන එකනේ එලනි සල්ලි මේව කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඔහම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්චේ මේ විදියට
1: Red Point News එසනින්

radio.lk. ඉදිරි විනාඩි කීපයක් අපි සූදානම් කළා ඇගේ ජනප්‍රිය ගීත කීපයක් ඔබ වෙනුවෙන් ගුණ දෙක් කරන්න.

0: radio.lk.
1: මේ රසබර ගීතේ පදමාලාවලියන්නේ මාගම සේකර විසින්, සංගීතය සපයනවා WD අමරදේව, ගීතේ ගායනා කළා නන්දා මාලිනී.

අපි අද දිනේ විශේෂ වැඩසටහන ලෙස බෞද්ධ ගායිකාව නන්දමාලි මතකයට අදාළ වැඩසටහන ඔබ වෙත ගෙනාවා. ඔබ අප සමග එකට සිටීමට ස්තුතියි. අපි ඊළඟ සතියේ මෙම වේලාවෙන් නැවත සජීව ගොංගුදිලේ තිරයට එන්නෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්. මම රංජන් ධර්මරත්න. Wir verabschieden uns nach diesen besonderen Gedankenprogramms um ehrende verstorbenen Sängerin Nanda Malini. Danke. Wir sind nächste Woche zu gleichen Zeiten wieder live auf Sendung, dann mit einem neuen spannenden Programm. Bis dahin wünschen wir euch ein schönes Wochenende und eine gute Woche. Bleibt gesund. Ab 15 Uhr gibt es Polizei Radiosendung Vigus hier bei Radio Darmstadt. Bis dann. Am Mikrofon war Ranjan Dharmaratne.

0: වැලි
1: මේලවට දාවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග එතෙක් ඔබ සැමට වාසනාව සතුට පිරිස සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න විසින් වීදදා next worker up drive new here by radio damsnet mit lanka radio sendum is uns aus allen super toller sonniger worker Ab 15 Uhr gibt es Polis Radiosendung Bigos hier bei Radio Darmstadt mit meinem Kollegen Elis Pflister.